ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක්කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සෙතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සෙතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසිංසන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා.

ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි

නිවන්දක්නා ජාතිදක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යමකවන්.
1: සුදුල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: சுதிலே குவன் விதுலியா. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත්කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

සුදිල ගුවන් විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.com.

වහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි මේ කල්පයන් ගැන පුංචි විග්‍රහයක් කරගන්න උත්සාහයක් ගමු. බොහෝ වෙලාවට අපි සත්බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම සූවිසි බුදුරජාණන් වහන්සේලා, අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන අපි කතා කරනවා. ඒ අතර බොහෝ වෙලාවට අපි කල්පය, ඊළඟට සාරා සංකේය, කල්ප ලක්ෂය, අසංකේය ගණන්, මේ වගේ වචන අපිට නිතර බණට අහන්න ලැබෙනවා. සමහර වෙලාවට අපි කල්පය කිවට අපිට තේරුමක් නෑ, කල්පය කියන්නේ කොච්චරද, අසංකේයයක් කියන්නේ කොච්චරද, ඔය සාරාංශකේ කල්පලක්ෂ කියන්නේ කොච්චර කාලයක්ද, අපිට එහෙම දැනුමක් නැහැ. තේ නිසා අපි චුට්ටක් මේ ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. මේ කාරණා අපිට තේරෙනකොට, වැටහෙනකොට පිංගතුනේ සංසාරයේ පිළිබඳ සසර බියක් උපදින. බුදුරජාණන් වහන්සේ මේ ධර්මාවබෝධයේ පිණිස සද්ධාව ඇති වෙන්න නම් සසර දුක, සංසාර බිය දකින්න ඕනේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක උන්වහන්සේ පෙන්නන උපනිෂ කියන සූත්‍රේ බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛූප නිසා සද්ධා. සද්ධාවට හේතුව තමයි සසර දුක, සංසාර බය. කෙනෙකුට සංසාර බයක් ඇති වෙනවා නම් සතරාපාය වැටි වැටි යන භයානක සංසාර ගමන ගැන මේ කල්පයන්වල කලාතුරකින් බුදු කෙනෙක් මේ ලෝකේ කල්ප 100,000 ගණනකට සැරයයි පහළ වෙන්නේ. බුදු කෙනෙක්ගේ බණපදයක් අහනවා කියන්නේ කොච්චර දුර්ලභද. එතකොට මේ වගේ කාරණා වැටහෙනකොට, තේරෙනකොට තමයි කෙනෙකුට අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උවමනාවක්, හැඟීමක්, ආසාවක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කල්පය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. පිංගතුනි, දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක බමුණෙක් ඇවිල්ලා අහනවා, සාමීනි ඔය කල්පය, කල්පය කියනවා, කල්පය කියන්නේ කොච්චරක්ද කියලා. එතකොට මේ බමුණට බුදුරජාණන් වහන්සේ කල්පය උපමාවකින් කියනවා. ඒ වගේම තවත් භික්ෂූන් වහන්සේ නමකටත් කල්පය විග්‍රහ කරපු උපමාවක් තියෙනවා. මේ හැම අවස්ථාවෙම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කල්පයට අවුරුදු වලින්. දැන් අපි ගණන් හදන්නේ අවුරුද්දෙන්නේ, අවුරුදු 100යි, 1000යි, ලක්ෂයයි, ඉලක්කම් වලින්, බිന്ദු ගණන් වලින් තමයි අපිට, අපි සාමාන්‍යයෙන් යමක් තේරුම් ගන්න උත්සාහයක් ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා කල්පයට අවුරුදු වලින් අවුරුදු 100යි, 1000යි, ලක්ෂයයි, බිന്ദු ගානකින්, ඉලක්කමකින් කියන්න බැරි තරම් දීර්ඝයි කියනවා. එතකොට මේ බමුණ අහනවා, සාමීනි එහෙමනම් එතකොට කල්පය අපි තේරුම් ගන්නත් එපා, ඉලක්කමකින් කියන්න බැරි නම් සාමීනි අපි කොහොමද තේරුම් ගන්නේ, අපිට තේරෙන උපමාවක් කියන්න කියන. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙමනම් මෙන්න මෙහෙම දෙයක් හිතන්න කියනවා. අපි හිතෙන් හිතා ගන්න කියනවා, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් කුස විශාල ගල් පර්වතයක් හිතන්න කියනවා. එතන යොදුන කියලා කියන්නේ සැතපුම් 16ක් කියනවා. එතකොට කිලෝමීටර් ගානෙන් හිතා ගන්න ඕන නම් තවත් 1.6න් වැඩි කරලා හිතන්නකො, සාමාන්‍ය කිලෝමීටර් 25ක් විතර වගේ කියලා. එතකොට මේ වගේ යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතේ කුහර නැති, සිදුරු නැති, බොල් වෙච්ච නැති තනි කළු ගලක් කියලා හිතාගන්න. අවුරුදු 100කට එක වතාවක් යන්තම් කෙනෙක් සිනිඳු සළුවකින් උඩින් පිහදාගෙන යනවා. ඒ කාලේ තිබ්බ වටිනාම සළුව, ඊටාම සිනිඳුම සළු තමයි කසී සළු කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා, මහණෙනි යමෙක් හිතන්න කියව මේ උඩින් යනකොට අපි හිතමු කසී සළුවක් නිකන් ගෑවිගෙන යනවා කියලා. අන්න ඒ වගේ සළුවක් මේ ගල් පර්වතේ පිහදානවා කියලා හිතන්. හැබැයි අවුරුදු 100කට මේක වතාවයි. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තවත් එක වතාවක් යන්තම් උඩින් පිහදාන. ආයෙමත් අවුරුදු 100කට පස්සේ එක වතාවක් උඩින් පිහදාන. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි වෙන කිසිම හේතුවක් නිසා නොවේ, අර පිස දැමීම නිසා මේ ගල් පර්වතය ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසන්ම වෙලා යන දවසක් ඇයිද කල්පය ඊටත් වඩා දීර්ඝයි කියලා හිතන්න කියව. එතකොට ඔන්න අපිට නිකන් සාමාන්‍යයෙන් හිතෙනවා
එහෙමනම් කල්පය කියන්නේ අපිට අවුරුදු වලින් බිංදු ගානකින් කියාගන්න බැරි තරම් දීර්ඝයි කියලා ටිකක් තේරෙනවා. තව උපමාවක් තියෙනවා. ඒකෙන් තව චුට්ටක් තේරුම් ගන්න පුළුවන්. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා යොදුනක් දිග, අර වගේම සැතපුම් 16ක් දිගට, සැතපුම් 16ක් පළල ඒ තරම් උස අබකන්දක් හිතන්න කියනවා. අබෑට ඔබ දන්නවා පුංචිම අබෑටවල ප්‍රමාණය ඔබ දන්නවා. අවුරුදු 100කට අර විශාල අබකන්දෙන් එක පුංචි අබෑටයක් අයින් කරනවා. ආයමත් අවුරුදු 100ක් ගත වුණාට පස්සේ තව එක අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ එක අබෑටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා යම් කාලයක් එනවාද ওই විශාලම අබකන්ද අඩු වෙලා අර එක ඇටේ ඇටේ අයින් කිරීම නිසා අබකන්ද අවසන් වෙන කාලයක් ඇයිද? කල්පේ වගේ කියලා හිතන්න කියේ. එතකොට ওই උපමා දෙකෙන්ම අපිට පේන්නේ කල්පය කියන එක මොනතරම් දීර්ඝ කාලයක්ද. ඊළඟට අටුවාවල කල්පය විස්තර කරන ක්‍රමයක් තියෙනවා. මහා කල්පයක්. මේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ මහා කල්පේ ඉවර වෙන්න අන්තක් කල්ප 64ව 4ක් තියෙනවා. හැබැයි පළවෙනි 64 තමයි මනුස්ස, දිවිය, බ්‍රහ්ම මේ සතර අපායේ වැටි වැටි යන සත්වයන් මේ ලෝකවල සැරිසරමින් යන්නේ අන්තක් කල්ප 64ක් පමණයි. මෙන්න මේක මේ විදිහට තේරුම් ගන්න. අන්තක් කල්ප 64ක්. එතන එක අන්තක් කල්පයක් කියලා කියන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ ටික ටික ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට දැන් අද අපි ඉන්නේ අඩු වෙන කාලෙක. වැඩි වෙන කාලත් විශ්වයේ තියෙනවා. මිනිස් ආයුෂ අවුරුදු 10 ඉඳන් ආයුෂ ටික ටික වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අසංඛේයයට අවුරුදු අසංඛේයයට වැඩි වෙනවා කියනවා. ඔබට මේ විග්‍රහය තේරුම් ගන්න හිතනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේවා නම් හිතා ගන්නවත් බෑ කියලා. හැබැයි අම් මට්ටමින් හරි මේ සසරේ බිය තේරුම් ගන්න ඔබ මේක තේරුම් ගන්න උත්සාහයක් ගන්න. එතකොටයි අපිට සංසාර බියක් උපදී. මිනිස්සුන්ගේ ආයුෂ අර ටික ටික වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු වලින් අසංඛේයයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අවුරුදු අසංඛේයයේ ඉඳන් අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි ඇවිල්ලා ආයෙමත් අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙනකොට අන්තක්කල්ප විනාශ සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අවුරුදු 10 ඉඳන් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛේයයට වැඩි වෙලා එතන ඉඳන් අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා නම් අන්න එතන තමයි එක අන්තක්කල්පයක්. එතකොට ඒ වගේ අන්තක්කල්ප 64ක් මහා කල්පයකට පිහිටනවා. එතකොට මේ පළවෙනි අන්තක්කල්ප 64 තුල සත්වයන් උපදින තල 31ක් පිහිටනවා. මේක ලෝක ධාතුවක් තුල. එතකොට මේ වගේ ලෝක ධාතු තව බොහෝ ප්‍රමාණයක් ධර්මයේ විස්තර වෙනවා. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වනා මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතු මහරාජික, තාවතින්සේ, යාමයේ, තුසිතය, නිම්මාන රති, පරිනිමිත වසවත්. ඊළඟට රූපී බ්‍රහ්මලෝක 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්මලෝක 4ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම ගත්තාම තල 31ක් එනවා. මේ සත්වයන් පිම්පව් අනුව ඉපදී ඉපදී ගමන් කරන මේ තල 31කින් යුක්ත සත්වයන් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන කාල අර පළවෙනි අන්තක්කල්ප 64ේම පවතිනවා. ඒ අන්තක්කල්ප 64 අවසන් වුණාට පස්සේ එතනින් එහාට තවත් අන්තක්කල්ප 64ක් තිස්සේ මේ විශ්වයත් ලෝක ධාතුත් විනාශ වෙමින් පවතිනවා. ඒක තමයි ඔබ අහලා ඇති සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා සූර්යාවිග්ගේ තවත් ආලෝකයේ පෘථිවියට වැටෙන කාලයක් එනවා කියන්නේ. තව බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවිග්ගේ ආලෝකයේ වැටෙනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ ඇල දොළ ගංගා හිඳිලා විශාල වැව් හිඳිලා මහා සාගරේ පවා හිඳීගෙන හිඳීගෙන ගිහිල්ලා මේ පෘථිවියත් ගිනිගෙන පුපුරලා විනාශ වෙලා මේ අකනිටා බඹලෝ දක්වා ගිනිදැල් විහිදෙනවා කියන මේ සියල්ල විනාශ වෙනවා. එතකොට මේ විනාශ වෙමින් පවතින කාලය අර මහා කල්පයේ දෙවැනි අන්තක්කල්ප 64 පුරාම විනාශ වෙමින් පවතිනවා කියන. ඊට පස්සේ විනාශ වෙලා පවතිනවා තවත් අන්තක්කල්ප 64ක්. ඊට පස්සේ ආයෙමත් පෘථුවියක් සකස් වෙමින් ලෝක ධාතු පෙර පරිදිම සකස් වෙන තවත් අන්තක්කල්ප 64ක් යනවා. ඒ සකස් වෙන හැටි තමයි දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරලා තියෙන්නේ. ඔබට මේ වචන කියනකොට ටික ටික හරි මතක් වෙන්න ඕනේ.
ඔබ අහලා ඇති අග්ගඤ්ඤ සූත්‍රය පෙන්නනවා මේ පෘථිවියක් ආයමත් හැදෙනකොට අර විනාශ වෙන්න පටන් ගන්නකොටම ලෝක ධාතු අකනිටා බඹලව දක්වා විනාශ වෙන. සතර අපාය මිනිස් මේ ඔක්කොම විනාශ වෙනකොට සත්වයන් ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා කියන. එතකොට අර දෙවෙනි අන්තක්කල්ප 64, තුන්වෙනි අන්තක්කල්ප 64, හතරවෙනි අන්තක්කල්ප 64 ආයම පෘථිවියක් හැදෙන කම්ම මේ ලෝක ධාතු ආබස්සර නමින් අහසේ පාවි පාවි තමයි මේ විශ්වයේ සත්වයන් ගත කරන්නේ. එතකොට ආයමත් අර තුන්වෙනි අන්තක්කල්ප 64 මේක හැදෙනකොට ඉස්සල්ලාම හැදෙන පෘථිවිය කිරිවල යුදේ වගේ කියන. ඔබ අහලා ඇති. අර ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න සත්වයන් මේ පෘථිවිය ඉස්සලා ආග්‍රහණය කරන රස පොළොවක් කියන. ඊට පස්සේ ටික ටික මේ පොළොව මට්ටමට ලං වෙලා අර පොළොවේ තියෙන මේ පෘථිවි රසය දිවගාලා බලන්න පුරුදු වෙනවා කියන. ආහාර කරගන්න. එතකොට ඒ අයගේ ශරීරය එන්න එන්න ගොරෝසු වෙලා අර අහසේ පාවි පාවි යන්න බැරි මට්ටමකට කය ඝන වෙනවා කියන. එතකොට ඔහොම ඔහොම ටික ටික මේ පෘථිවියක් හැදෙන හැටි මුලින්ම ආයම සකස් වෙනකොට ඒ පොළොවේ හටගන්න බීජ වර්ග ඔබ අහලා ඇති බදාලතා වැල් ඇල්වී කියලා හටගන්නවා කියන භූමි පපඩම් කියලා පොළොවෙන් පහළ වෙනවා කියන ආහාර වර්ග. එතකොට මේ වගේ දිග දේශනාවක් තියෙනවා. ඒක තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. එතකොට මෙන්න මේ දේශනා අහලා තියෙන කෙනෙකුට දැන් මේක ගලප ගන්න පුළුවන්. දැන් මම මේ කියවේ එක මහා කල්පයක ප්‍රමාණය. එතකොට එක මහා කල්පයකට අන්තක්කල්ප 64ව හතරක් තියෙනවා. හැබැයි පළවෙනි 64 විතරයි මනුස්ස දිව්‍ය බ්‍රහ්ම මේ සතර අපායවල එක්ක මේ සත්වයන් අපායේ වැටි වැටි මෙහෙම යන කාල තියෙන. ඒ නිසා සාමාන්‍යයෙන් අර පළවෙනි 64 තමයි ගණනේ වෙන්නේ. ඊට පස්සේ ඉතුරු ටික වෙන්නේ විනාශ වීමෙන් පවතිනවා. ආය අන්තක්කල්ප 64ක් විනාශ වෙලා පවතිනවා. ආය අන්තක්කල්ප 64ක් සකස් වෙමින් පවතින. දැන් මෙන්න මේ සම්පූර්ණ අන්තක්කල්ප 64ව හතරක් කියන්නේ මහා කල්ප එකක් ඔය. එතකොට හිතන්න ඔබට දැන් මේ ටික අහගෙන ඉන්නකොටත් ඔළුව අවුල් වෙන්න පුළුවන්. ඔය එක අන්තක්කල්පයක ප්‍රමාණය. එක කල්පයක්. ඒ එක කල්පය වගේම තවත් අසංඛේය හතරකුත් තවත් ඒ වගේ කල්ප ලක්ෂයක් තමයි සාරා සංඛේය කල්ප ලක්ෂයක් කියන්නේ. එතකොට හිතන්න අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ විවරණ ගත්ත තැන ඉඳන් ඔබ අහලා ඇති සාරා සංඛේය කල්ප ලක්ෂයක් දසපාරමී පිරුවා කියලා. එතකොට ඒ සාරා සංඛේය කල්ප ලක්ෂයක් දසපාරමී පුරපු කාලය එතකොට දැන් ඔබට නිකන් හරි හිතා ගන්න පුළුවන් අර අපි කතා කරේ අන්තක්කල්ප 64ව හතරක් අන්න ඒ තමයි එක මහා කල්පය. එතකොට ඒ වගේ මහා කල්ප අසංඛේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. එතකොට බලන්න මොනතරම් දීර්ඝ කාලයක්ද කියලා හිතා ගන්නවත් පුළුවන්. තවත් විදිහකට තේරුම් ගත්තොත් මේ වගේ. අර අපි උපමා දෙකක් කිව්වේ. විශාල යොදුනක් දිග යොදුනක් පළල ගල් පර්වතයක්. අවුරුදු 100කට එක වතාවක් යන්තම් පිස දමනවා. ආය අවුරුදු 100කට එක වතාවක් පිස දමනවා. එතකොට යම් කාලයක් එනවද මේ විශාල ගල් පර්වතේ ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසන් වෙන. දැන් ඔබට උක තේරුම් ගන්න මෙහෙම හිතන්න. ඔබ දැකලා ඇති ඔය නිතර මිනිස්සු ඇවිදගෙන යන තැන්වල ගල් පතුරු තියද අපි හිතමු සලපතල මළුවක් කියලා. ඔබ දන්නවා විශාල චෛත්‍ය පූජනීය පුණ්‍ය භූමිවල පොළොවට ගල් පතුරු අල්ලලා තියෙනවා. අපි ඒවට කියන සලපතල මළුව. එතකොට මිනිස්සු නිතර මෙතනින් ඇවිදගෙන යනකොට අර පාදයටම අඩිය තියලා තියලා යන්තම් එතන මැදිලා පොඩ්ඩක් නිකන් වල වගේ හැරෙනවා. අඩි සලකුණු පිහිටලා ඇති. ඔබ සමහරට දැකලා ඇති එක්ක වතුර පාරවල් ගිහිල්ලා ගිහිල්ලා හැරිලා කාණු වගේ අර ගල්වල පොඩ්ඩක් හැරිච්ච තැන් තියෙනවා. එතකොට බලන්න එක ගලක් උඩ ගල් පතුරක් උඩින් පොඩි ප්‍රමාණයක් හරි නිකන් වල වගේ හැරෙන්න නම් කී වතාවක් කොච්චර මිනිස්සු එතන අඩිය තියලා අඩිය තියලා අඩිය තියලා යන්න ඕනද පොඩි ප්‍රමාණයක් ගලක් ගෙවෙන්. එතකොට හිතන්න මේ උපමාව විශාල යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස මේ විශාල ගල් පර්වතය කවුරුත් මේ ඇවිදලා ඇවිදලා ගෙවෙන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිනිඳුම සලුවකින් යන්තම් උඩින් පිහදාලා අවුරුදු 100කට එක වතාවයි ඒක. ආයි අවුරුදු 100කට පස්සේ තමයි ආයි යන්තම් පිසදමන්. එතකොට මේ වගේ හේතුවක් නිසා අර වගේ විශාල ගල් පර්වතයක් ගෙවෙන්න යම් තාක් කාලයක් ගත වෙයිද මහා කල්පයක් ඒ වගේ කියලා හිතන්න කියලා.
එතකොට ඔබට ආයි ඒ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන් එවැනි මහා කල්ප අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක් තමයි සාරා සංකේය කල්ප ලක්ෂය කියන්නේ. අසංකේය කියන්නේ කීයද කියන එක ඔය අටුවාවල බිංදු ගානකින් විස්තරන 1.140ක් හැටියට විස්තර වෙනවා අසංකේය. එතකොට හිතන්න ඒ වගේ අසංකේයව හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. පිංගතුනි මේකේ අපි තේරුම් ගන්න ඕනේ තවත් භයානකම දෙයක් තමයි මේ සාරා සංකේය කල්ප ලක්ෂයේ තුල ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් විතරයි. අන්න ඒක තමයි අපිට තේරුම් ගත යුතු භයානකම දේ. සාරා සංකේය කල්ප ලක්ෂයකට මේ විශ්වයේ පහළ වෙන්නේ බුදුරු 24 නමයි. අර කියපු මහා කල්ප අසංකේය බැගින් අවස්ථා හතරක් මේ විශ්වය බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා. එක බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. ඒ කියන්නේ අර වගේ කල්ප 1.140ක් අසංකේයයක් කියන්නේ බුද්ධ ශූන්‍යයි. බුදුවරු නැහැ විශ්වයේ. බුද්ධ කියන වචනයක්වත් අහන්නවත් නැතුව එවැනි කාල විශ්වයේ ගෙවිලා යනවා. ඊළඟට කල්ප 10000 20000 බුද්ධ ශූන්‍යව ගෙවිච්ච කාල ගැන දේශනාවල සඳහන් වෙනවා. ඒ නිසා තමයි එදා මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පේ බුදුවරු 4 නමක් පහළ වෙනවා. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර කියලා 4 නමක් පහළ වුණා. අන්නේ 4 නමක් බුදුවරුන්ගෙන් 4 බුදුරජාණන් වහන්සේ තමයි දීපංකර බුදුහාමුදුරුවෝ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේ දා සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. ඒ විවරණ ගත්තට පස්සේ එතන ඉඳන් තවත් බුදුවරු 24 නමකගෙන් විවරණ අරගෙන තමයි මේ මහා භද්‍ර කල්පේ 4 බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. අන්න එතකොට ඔබ තේරුම් ගන්න එහෙමනම් එකම කල්පේ බුදුවරු 4 නමක් පහළ වුණා. මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර ඒ 4 නමගෙන් 4 බුදුහාඳුරන්ගෙන් තමයි විවරණ ගත්තේ. ඒ විවරණ ගත්ත බුදුවරු ප්‍රමාණය තමයි සූවිසි බුදුවරු කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේලා 24 නමයි. අපි ওই සූවිසි බුද්ධ වන්දනා කරන්නේ ඒ බුදුවරු වෙනුවෙන්. එතකොට අපේ බුදුහාඳුරුත් එකතු වුණාම 25 නමයි. එතකොට අර සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර ඒ කල්පේ විවරණ ගන්න පෙර පහළ වෙච්ච තව බුදුවරු 3 නමක් හිටියා. තණ්හංකර, මේදංකර, සරණංකර. අන්නේ 3 නමත් එකතු වුණාට පස්සේ 28යි. ඒ තමයි 820 බුදුරජාණන් වහන්සේලා. එතකොට අපිට දේශනාවලින් අපි 820 බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවන් පවත්වනවා. ඊළඟට සූවිසි බුද්ධ වන්දනා පවත්වනවා. ඊළඟට සමහරු වර්තමානයේ බහලා ඇති සත්බුදවරුන්ට වන්දනාවල් පවත්වනවා. සත්බුදුරජාණන් වහන්සේලා ගැන කතා වෙන්නේ අර බුදුරජාණන් වහන්සේලා 28 නම 24 නම ගත්තත් මේ අපි ඉන්න කාල්පයට ආසන්නම කල්ප 91ක් තුල පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 7 නම. එතකොට මේ ළඟ ළඟ බුදුවරු කීප නමක් පහළ වෙනවා. හැබැයි ළඟ කිව්වට කල්ප වලින් ගත්තොත් මීට කල්ප 91කට පෙර තමයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ පහළ වෙන්නේ. විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. එතකොට අර අපි කතා කරපු උපමාව හිතාගන්න. අර ගල් පර්වතයක් ගෙවෙන විශාල අබෑට කන්දක් ගෙවෙන. එතකොට එවැනි කාල 60ක් මහා කල්ප 60ක් විපස්සි බුදුහාඳුරන්ගෙන් පස්සේ ආයෙමත් බුද්ධ කියන වචනේවත් ලෝකෙ අහන්න නෑ බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ එකම කල්පේ බුදුවරු දෙනමක් පහළ වෙනවා. සිකි වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම. හැබැයි ඔබ මතක තියාගන්න ලෝකයේ බුදුවරුන්ගේ ධර්මතාවයක් තමයි එකම කල්පේ එකවර පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම කල්පේ දැන් සිකි බුදුහාඳුරු පහළ වෙලා ඉන්නකොටම වෙස්සබූ බුදුහාඳුරුත් ඒ කාලෙන් පහළ වෙන්නේ නැහැ. එකම කල්පේ පෙර පසු තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්පේ කකුසඳ බුදුහාඳුරු, දෙවෙනි අන්තක්කල්පේ කෝණාගමන බුදුහාඳුරු, තුන්වෙනි අන්තක්කල්පේ කාශ්‍යප බුදුහාඳුරු, හතරවෙනි අන්තක්කල්පේ තමයි ගෞතම බුදුහාඳුරු. එතකොට මේ අතර බුද්ධ ශූන්‍ය කාලෙකුත් ගෙවිලා තමයි ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ අරෙන්න එක බුදු කෙනෙක් ලෝකෙ වැඩ ඉඳිමින් දහම් දේශනකොට ඒ නගරිකම තව බුදු කෙනෙක් ආයි පහළ වෙන්නේ නැහැ.
එතකොට හිතන්න මීට කල්ප 36කට කලින් අර කල්ප 91කින් කල්ප 60ක් බුද්ධ ශූන්‍යව තිබිලා මීට කල්ප 36කට පෙර තමයි සිකී වෙස්සබූ කියන බුදුරු දෙනම පහළ වෙන්නේ. උන්වහන්සේලා දහම් දෙසලා ඒ බුද්ධ ශාසන අතුරු දහම් වුණාට පස්සේ ආයි කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි කියන. එතකොට අපි මේ මහා භද්‍ර කල්පේ පහළ වෙන්න කලින් ආයි කල්ප 30ක් බුද්ධ ශූන්‍යව තිබිලා තමයි අපි මේ ඉන්න මහා භද්‍ර කල්පේ උදා වෙන්නේ. දැන් අපි ඉන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක් තුලයි මේ ඉන්නේ. ඒ නිසා තමයි මහා භද්‍ර කල්පේ කියලා මේ කල්පේට කියන්නේ. පිංගතුනි මේ කල්පේට අපි ධර්මයේ කියන්නේ මහා භද්‍ර කල්පේ. ඒකට හේතුව බුදුවරු 5 නමක් පහළ වෙනවා. දැන් ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන් අපි අර මුලින්ම කියපු කරුණු ටික ආයි මතකයට ගන්න. ඒ තමයි මහා කල්පයකට අන්තක් කල්ප 64ව 4ක් තියෙනවා. මේ අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ. මේ මහා භද්‍ර කල්පේටත් අර වගේම අන්තක් කල්ප 64ව 4ක් තියෙනවා. අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ අර පළවෙනි අන්තක් කල්ප 64ේ 4වෙනි අන්තක් කල්පේ මේ ඉන්නේ. ඔන්න බලන්න මේ කල්ප විග්‍රහය ඔබට දැන් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වුණා. ඒ අවුරුදු වලින් අසංඛ්‍යයට වැඩි වෙලා ඒ ආවිෂ අඩුවේවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 40,000ක් වෙච්ච තැන කියනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. අද අපිට හිතා ගන්නවත් බැහැ. ඒකට හේතුව පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගැන දේශනාවල සඳහන් වෙන්නේ උන්වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආවිෂ අඩුම කාලෙක තමයි කියන අපේ බුදුහාඳුරෝ පහළ වුණේ. ඔබ බලන්න දැන් අපි ඔය කලින් කතා කරපු සත්බුදුවරුන්ගේ ඊළඟට අටවිසි බුදුවරු සූවිසි බුදුවරු පෙර හැම බුදු කෙනෙක්ගේම ආවිෂ ගැන බලන්න හොයලා ඒ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම අවුරුදු සමහරු 80,000 70,000 60,000 30,000 40,000 දහස් ගණන්

වෙනවා අර මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100ට වඩා පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැති කාලය. කෙලෙස් වැඩි කියන අකුසල් බලවත් කාලය. ඊළඟට මිනිස්සුන්ගේ ආවිස අර වැඩි වෙලා තියෙන කාලේ අවුරුදු 100ට වඩා වැඩි නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන. එවැනි කාලවල මේ ලෝකේ මනුස්ස ලෝක උනත් දිව්‍ය ලෝක වලටත් වඩා සැප බහුලයි කියන. මිනිස්සු අනිත්‍ය දුක්ඛ අනාත්මය අතහැරීම ගැන කිව්වට හිත පහදවා ගන්න දක්ෂ නැහැ. ඒ නිසා එවැනි කාලවල බුදුවරු මේ විශ්වයේ පහළ වෙන්නේ නැහැ කියන. එතකොට අපිට පේනවා බුදුවරු පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100ක් අවුරුදු 100ක් අතර කාලේ. ඒක තමයි බලන්නේ දෙව්ලොව ඉඳන් බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද කියලා බලනවා. දැන් බලන්න මේ මහා භද්‍ර කල්පය අපි කතා කරේ මේ මහා භද්‍ර කල්පයේ ගැන. මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ අඩුවෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 40,000 වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ පළවෙනි අන්තක් කල්පයේ තුල. එතකොට කකුසඳ බුදුහාඳුර පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශාසනෙත් අතුරු දහන් වෙලා අර 40,000ට තිබ්බ ආවිෂ අඩුවෙවි ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වුණා. එතනින් මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ අවසානයි. ඊට පස්සේ ඒ අන්තක් කල්ප විනාශයකදී වෙන්නේ කෙලෙස් උස්සන්න වෙලා එක්ක මිනිස්සු ස්වභාව ධර්මයෙන් විනාශ වෙන, එක්ක ජලයෙන් විනාශ වෙනවා කියන. එක්ක ගින්නෙන් විනාශ වෙනවා අන්තක් කල්ප. එක්ක සුළඟෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු මෘග සංඥා පහළ වෙලා එකිනෙකා අවියාවිදි වලින් මරාගෙන විනාශ වෙනවා. මේ අන්තක්කල්ප විනාශවලදී ටික දෙනෙක් ජීවිත බේර ගන්න. ඔක්කොම ලෝකයාම විනාශ වෙන්නේ නැහැ. කෙලෙස් උස්සන්න වෙලා මරාගෙන විනාශ වෙනකොට ටික දෙනෙක් බේරෙනවා. දැන් අර පළවෙනි අන්තක්කල්පේ අවුරුදු 10ට අඩු වෙලා විනාශ වෙලා ටික දෙනෙක්ගේ ජීවිත බේරුණා. ඒ අයගෙන් පටන් ගත්ත මේ මහා භද්‍ර කල්පේම දෙවෙනි අන්තක්කල්ප. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට ඒ අය ටික ටික ගුණධර්ම පුරණ යුගයක් ආයි මතුවෙනවා කියන. එහෙම ගුණධර්ම පුරාගෙන පුරාගෙන යනකොට ලෝකේ එන්න බොහෝම දියුණු දිව්‍ය ලෝක වගේ සැප බහුල කාල බලවත් වෙනවා. මිනිස්සුන්ගේ ගුණධර්ම බලවත් වෙනකොට ආයෙමත් දෙවනි අන්තක්කල්පෙත් අර ආවිෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයටම වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 30,000 වෙච්ච තැන තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඔන්න එතකොට කකුසඳ බුදුහාඳුර පහළ වුණේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 40,000යි. කෝණාගමන බුදුහාඳුර පහළ වුණේ මේ මහා භද්‍ර කල්පේම දෙවෙනි අන්තක් කල්පේ, ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30,000යි. ඒ 30,000 ආවිෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා දෙවෙනි අන්තක් කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ ජීවිත බේරෙන අයගෙන් ආවිෂ ආයි ටික වැඩි වෙවි අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙන කාලයක් එනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 20,000 වෙච්ච කාලේ තමයි කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනි බුදුහාඳුරු කාශ්‍යප බුදුහාඳුරු පහළ වෙනකොට මහා භද්‍ර කල්පයේ තුන්වෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 20,000යි. ඒ 20,000 ආවිෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ පටන් ගන්න ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් හතරවෙනි අන්තක් කල්පේ. ඒ හතරවෙනි අන්තක් කල්පේ ආයෙම ටික ආවිෂ වැඩි වෙලා අර විදිහටම අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අඩුම වෙලා අවුරුදු 120ක් වෙච්ච තැන තමයි අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙන්නේ. එතකොට බලන්න උන්වහන්සේගේ ආවිෂ ගත්තොත් කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ 40,000. කෝණාගමන බුදුහාඳුරන් කාලේ 30,000. කාශ්‍යප බුදුහාඳුර පහළ වෙනකොට තුන්වෙනි අන්තක්කල්පේ 20,000. අපේ ගෞතම බුදුහාඳුර පහළ වෙන්නේ හතරවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120ක් වෙච්ච තැන. 100ට වඩා චුට්ටයි වැඩි. 100ට වඩා පහළට ආවිෂ පිරිහුණා නම් මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක්කල්පේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට යන්තම් අපේ පිනකට එදා අපේ ගෞතම බුදුහාඳුරෝ පහළ වුණා. දැන් හිතන්න උන්වහන්සේ දැන් අපිට තේරෙන ටිකක් එමු. දැන් ඔය කියපු ඔක්කොම අපි තේරුම් ගත්තට අපිට ගොඩක් තේරෙන්නේ නැති දේවලුත් ඇතිනේ. දැන් අපිට තේරෙනම තේරුම් ගන්න පුළුවන් චුට්ටක් හිතන් මෙහෙම

0: තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු සාමාන්‍ය ආයු අපේක්ෂාවම අවුරුදු 120යි. හැබැයි ඊට වඩා දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. විසාකා ආනන්ද හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, ඔය වගේ මහරහතන් වහන්සේලා ගිහි උපාසක උපාසිකාව පවා අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වෙච්ච අය ගැන සඳහන් වෙන්නේ. එතකොට පින්වතුනි අපිට පේනවා එහෙනම් අදට වඩා බුදුහාමුදුරන්ගේ කාලේ ආවිෂ අවුරුදු 50කින් 60කින් හරි යම් වැඩියක් තිබිලා තියෙනවා. දැන් අද හිතන්න අද අපි ඉන්න කාලේ මේ බණ ටික අහන අද මේ ජීවත් වෙන කාලේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා නැද්ද කියලා බලන්න. දැන් අද වයින්කොට සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 65, 70, 75 සමහර රටවල් තියෙන අවුරුදු 75, 80 උපරිම ඔය වගේ 70, 80 අතර. ඔබ සාමාන්‍යයෙන් හිතමු 70යි කියලා. අපි නිකන් සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ගත්තොත් අද කෝටි 700කට වඩා ජීවත් වෙන ලෝක ජනගහනේ එක එක රටවල් වල ආයු අපේක්ෂාවේ අවුරුදු කීපය අඩු වැඩිකක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයක් හිතමු මේ ලෝකේ දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 70ක විතර කියලා හිතාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පහලා දැන් අපි ඉන්නේ අවුරුදු 2563 ඉවරයි. එතකොට අවුරුදු 2563ත් අයින් කරමු 2500යි කියලා ඔබ හිතන්න. අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120 ඉඳන් අඩු වෙලා දැන් 70 මට්ටමට අඩු වෙලා. එතකොට අපිට පේනවා ආයුෂ අඩු වෙන වේගය. අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආයුෂ අඩු වෙවි ඇවිල්ලා තියෙන්නේ. මේ වේගෙන් අනාගතයේ හිතුවොත් තව අවුරුදු 2500ක් යනකොට මේ 70 වෙනුත් තව 50ක් අඩු වුණොත් 20යි. එතකොට බුදුහාඳුරෝ පිරිනිවන් පහලා අවුරුදු 5000 වෙනකොට 13 වහන්සේලා පිරිනිවන් පානකොට සිරිපා සටහන් ලෝකේ මැකෙනකොට බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙන දවස වෙනකොට මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට විතර පිරිහෙච්ච පිරිසක්. ඒ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ 13 වහන්සේලා පවා බුද්ධ අධිෂ්ඨානෙන් පවතින්නේ අවුරුදු 5000ක් කල් යනකම් විතරයි කියලා. දැන් මේ 13 වහන්සේලාත් පිරිනිවන් පාලා තව අවුරුදු 2300ක් යනකොට අර 20 ආවිසත් අඩු වෙලා 10ට බහිනවා. අපි මේ ඉන්න හතරවෙනි අන්තක්කල්ප විනාශය ගැන අපේ බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ පෙන්නනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක. මේ හතරවෙනි අන්තක්කල්පේ විනාශ වෙන විස්තරයක් තියෙනවා, දීර්ඝ විස්තරයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් පහලට පිරිහෙනකොට මිනිස්සු තුළ බලවත්ව කෙලෙස් තුනක් වැඩෙනවා කියලා. අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. මේ කෙලෙස් වර්ධනය වෙනකොට මිනිස්සු අකුසල් වලින් විකෘති වෙලා, කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්තයි කියන. එළුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන් වගේ මිනිස්සු කියන ලෝකේ ඒ වෙනකොට අනාගතය ඉතිරි වෙන්නේ. එතකොට එවැනි කාලයකට තමයි අපි මේ යන්නේ. තිරිසන් වගේ විකෘති සත්තු තමයි අනාගත ලෝකේ ඉන්නේ. එතකොට මිනිස් ආවිස අවුරුදු 10 වෙනකොට මිනිස්සු බල්ලෝ බලල්ලෝ වගේ තිරිසන් වගේ රාගේ සත්තු වගේ හැසිරෙනවා කියන. ද්වේෂය නිසා එකිනෙකා ලේ පිපාසයෙන් මරා ගන්නවා කියන. ඒ වෙනකොට මිනිස් ආවිස අවුරුදු 10 වෙනකොට කුසල් කියපු වචනයක්වත් අහපු කෙනෙක් ලෝකේ ඉතිරි වෙන්නේ නැහැ කියලා. එතකොට පේනවා එහෙනම් ධර්මයේ තියා කුසල් කියන වචනයක්වත් අහපු කෙනෙක්වත් නැහැ කියන ඒ කාලේ ලෝකේ. මේ මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙනකොට අන්තක්කල්ප විනාශේ ලකුණු පහළ වෙනවා. ඒ ලකුණු පහළ වෙනකොට ඊට පෙර දේවතාවරු මිනිස් වෙස්ෙන් විලාප දීගෙන මිනිස්සු අතර කියාගෙන යනවා කියනවා. තව මෙපමණ කාලයක් ගිය තැන මහා වර්ෂාවක් ඇදහැලෙන ලකුණු පහළ වෙනවා. මේකට කියන්නේ මුර්ගසම් වර්ෂාව. මේකෙන් තෙමෙන්න එපා. තනි තනියෙන් ගිහිල්ලා හැංගෙන්න තැන් හොයාගෙන හැංගියල්ලා. තනියෙන් හැංගුණොත් බේරෙන්න පුළුවන්. සතියක් එක දිගට වහිනවා. සතියක් ආහාර අරගෙන ගිහිල්ලා හැංගෙන්න කියන. හැබැයි ඒ වෙනකොට පින්පව් කර්ම කර්මඵල විශ්වාස නොකරන බලවත් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙන නිසා පිළිගන්න අය ඉතුරු වෙන්නේ ටික දෙනයි කියන. නිකං හරි අපි ඕක ඇත්තක් තියෙන්න පුළුවන් ගිහිල්ලා හැංගියල්ලා යමල්ලා කියලා හැංගෙන්න යන්නේ කීප දෙනයි කියන. අනිත් අය කියන අයටත් බනිනවා කියන. මේ සත්වයන්ගේ විනාශයට මුර්ගසම් වරුසාව වැටෙනකොට එකිනෙකා කෙලෙස් වලින් විකෘති වෙලා ලේ පිපාසාවෙන් මරාගෙන දින හතක් යනකොට ලෝකෙම මිනිස්සු මරාගෙන ලේ විලක් වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මේක ධර්මතාවය. අර හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන්නේ සත් අන්තක්කල්ප විනාශයක්. තනියෙන් හැංගෙන්න කියන්නේ ඒකයි. දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කියන. තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් ජීවිත බේරගන්න. අන්නේ බේරගත් අයගෙන් පටන් ගන්නේ ඊළඟ අන්තක්කල්පේ. ඒ කියන්නේ මහා බඩ කල්පේ පස්වෙනි අන්තක්කල්පේ. දැන් අපි ඊළඟ අන්තක්කල්පේ ගැන චුට්ටක් තේරුම් ගමු. මේ අපි ඉන්නේ හතරවෙනි අන්තක්කල්පේ. මිනිස් ආයුෂ අවුරුදු 100 පහළට බැහැපු අන්තක්කල්ප විනාශේ ළඟ ළඟ තමයි ඔබත් මමත් දැන් මේ ඉන්නේ. තව අවුරුදු 2600ක් 700ක් යනකොට ওই කියන විනාශේ අපිට මුණ දෙන්න වෙනවා. අන්තක්කල්ප විනාශේ. එතනින් ජීවිත බේරෙන අයගෙන් ටික ටික ආයුෂ වැඩි වෙලා ආයෙමත් පස්වෙනි අන්තක්කල්පේ අවුරුදු අසංඛේයයටම වැඩි වෙනවා කියන. අර පෙර අන්තක්කල්ප වල වගේම. එහෙම අසංකේයයට වැඩි වෙලා එතන ඉඳන් ආවිස අඩුවෙවි ඇවිල්ලා මිනිස් ආවිස අවුරුදු 80,000 වෙනකොට පස්වෙනි අන්තක්කල්පේ ඒ වෙනකොට මනුස්ස ලෝකේ පාලනය කරන්නේ ওই දීර්ඝ ආවිස ඇති කාලේ ලෝකේ පාලනය කරන්නේ මේ වගේ රජවරු නෙමෙයි. සක්විති රජවරු කියන ඒ කාලවල ලෝකේ පහළ වෙන්නේ. මොකද මිනිස්සු බොහෝම පින්වන්තයි. බොහෝම ගුණධර්ම තියෙනවා කියන දීර්ඝ ආවිස ඇති කාලවල. සාමාන්‍ය මිනිස්සුන්ට පවා අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරදී පිහිටනවා කියන. සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකෙම පාලනය කරන සංක කියලා සක්විති රජ කෙනෙක්. ඊළඟ අන්තක්කල්පේ පස්වෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වෙනකොට සංක කියන සක්විති රජුරෝ කියන ලෝකෙ පාලනය කරත් අන්නේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා. දේවිය තමයි බ්‍රහ්මවතී දේවි. අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට පහළ වෙන්නේ. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80,000ක් කියන. මේ විස්තරේ තියෙන්නේ නිකන් අපිට අද හිතා ගන්න බැහැ. මොකද අපි ඉන්නේ ආයුෂ අවුරුදු 100 පල්ලෙහාට පිරිහිච්ච තැනක. අවුරුදු 80,000ක ආයුෂක් ගැන අපිට නිකන් හිතෙන්නේ බොරු කියලා. සිහිනයක් වගේ නිකන්. සුරංගනා කතා කියලා හිතෙන්නේ. හැබැයි දේශනාවේ විස්තර වෙනවා මහණෙනි මේ කාලේ ලෝකේම බොහොම දිව්‍ය ලෝකවලට වඩා සැප බහුල කාලයක් කියන. සංක කියන සක්විති රජුරු අහසින් ගිහිලා ලෝකේටම පංචශීලෙන් අනුශාසනා කරන කාලයක්. එවැනි කාලෙක සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමාට බ්‍රහ්මවතී දේවියට දාව පහළ වෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කරන. තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරනිමිති දැකලා ඒ වෙනකොට ශක්‍ර දෙවියන් නිසා තමයි ඒවා පේන්න සලස්සන්නේ. තමන්ගේ දේවිය පුතා බිහි කරපු දවසේ බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරපු දවසේ අබිනිෂ්ක්‍රමණය කරනවා. හැබැයි කැලේකට නෙමෙයි, මාලිකාවෙම උඩුමහල් තලයට තමයි යන්නේ දුෂ්කර ක්‍රියා කරන්න. අපිට අබිනිෂ්ක්‍රමණය කරපු ගමන් අපිට මතක් වෙන වචන කියපු ගමන් ඔක්කොම මාලිගා අතහැරලා කැලේට ගිහිලා නේ දුක් විඳින්න ඇති කියලා. පින්වතුනි ආවිෂ අඩුම කාලේ තමයි මේ තරම් දුකක් විඳින්න සිද්ධ වුනේ. කෙලෙස් බහුල කාලයක් අපේ බුදුරජාණන් වහන්සේ තමයි මෙච්චර දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. ඔබ බලන්න පෙර පහළ වෙච්ච ඔය අනෙක් බුදුරජාණන් වහන්සේලා 820 බුදුවරු සූවිසි බුදුවරු ඔය හැම බුදු කෙනෙක්ගෙම දුෂ්කර ක්‍රියා කාලය ගැන ඔබ හොයලා බලන්න. උපරිම මාස 3යි, මාස 6යි, මාසයයි, සතියයි, දෙකයි දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. මිනිස් ආවිස අවුරුදු 80,000 කාලේ අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුහාඳුරෝ සතියයි කියන දුෂ්කර ක්‍රියා කරන්. මාලිගාවේ උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. ඒ සතිය අවසන් වෙනකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසවම කිරිපිඩු හදාගෙන ඇවිල්ලා උඩුමහලෙදි කිරිපිඩු පූජාව කරනවා. ඒ කිරිපිඩු වළඳලා මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරනවා. මේ අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන කෙස් වැටිය කපලා අහසට විසි කරලා අහසින්මයි කියනවා බෝමුලට වඩින්නේ වජිරාසනේ ළඟට. එහෙම වඩිනකොට අහසෙන් වඩින ගමන දැකලම වසවර්ති මාරය බයේ එතනම පැනලා යනවා කියනවා. අහසෙදිම මගහැරලා යනවා මාරය. මාර පරාජය කියන්නේ ඒක. දැන් බලන්න අපේ බුදුහාඳුරන්ට මාරය කොච්චර කරදර කරාද කියලා. වජිරාසනේ වැඩ ඉන්නකොට දසබිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා ඇවිල්ලා කොච්චර නම් හිරිහැර කරන්න හැදුවද. ආයුධ වරුසාවල්, ගල් වරුසාවල්, හෙන පුපුරනවා වගේ, ගස් කඩාගෙන වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති කර කර වහාම ඔතනින් නැකිටින්න කියලා තර්ජනය කර කර උත්සාහ කරා. හැබැයි අනාගතේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වජිරාසනේ ළඟට වඩිනකොට උන්වහන්සේන ගමන වලක්වන්න හදන මාරයා අහසෙදිම පැරදීලා පලා යනවා කියලා. උන්වහන්සේ වජිරාසනේ මත වැඩ ඉඳලා පෙරබුදුවරු වගේ ආනාපාන සති භාවනාවෙන් රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සම්පාද විමසලා අවසන් වෙනකොටම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ওই විදිහට. දැන් ඔන්න හිතන්න, දැන් ඔබට මේ කියලා දුන්නේ මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ බුදුහාඳුරු, දෙවෙනි අන්තක් කල්පේ කෝණාගමන බුදුහාඳුරු, තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුහාඳුරු, හතරවෙනි අන්තක් කල්පේ අඩුම ආවිශක් තිබ්බ හරිය තමයි අපේ ගෞතම බුදුහාඳුරු පහළ වුණේ. ඊළඟට පස්වෙනි අන්තක් කල්පේ මෛත්‍රී බුදුහාඳුරු. එතනින් පස්සේ බුද්ධ ශූන්‍යව අන්තක් කල්ප 59ක් යනවා. මොකද මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. එතකොට පළවෙනි අන්තක් කල්ප පහේ තමයි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී කියන බුදුරු පස්නම 15. ඊට පස්සේ අන්තක් කල්ප 59ක්ම බුද්ධ ශූන්‍යව අර විදිහට අසංකීයට වැඩි වෙනවා, අඩුවෙලා අවුරුදු 10ට අඩු වෙනවා, විනාශ වෙනවා, ආයිතුරු වෙන අයගෙන් ආවිෂ වැඩි වෙලා අසංකීයට වැඩි වෙනවා. ওই විදිහට අන්තක් කල්ප 59ක් යනවා. ගිහිල්ලා ඉතනින් පස්සේ තියෙන්නේ මේ මහා බද්ද කල්පේ විනාශ වෙමින් පවතින අන්තක් කල්ප 64. ඊට පස්සේ තියෙන්නේ විනාශ වෙලා පවතින අන්තක් කල්ප 64. ඊට පස්සේ තියෙන්නේ ආයමත් සකස් වෙමින් පවතින අන්තක් කල්ප 64. ඔය විදිහට අන්තක් කල්ප 64ව හතරම අවසන් වෙච්ච තැන තමයි මේ මහා බද්ද කල්පේ කියන මහා කල්පේ ඉවර වෙන්නේ. එතනින් එහාට තව විශ්වයේ කල්ප කීයක් බුද්ධ ශූන්‍යද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අනාගත මෛත්‍රී බුදුහාඳුරු තමයි අනාගතයේ බුද්ධ ශූන්‍ය කල්ප ගැන පෙන්නන්නේ. එහෙමනම් අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ භයානකම කාලයක, මේ විශ්වය තුළ භයානකම කාලයක්. හැබැයි අපිට මිනිසුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහිච්ච තැනක ඉඳන් හරි යන්තම් බණපදයක් අහන්න පිනක් තිබ්බා. ඒ නිසා මේ විශ්වය තුළ බුදු කෙනෙක්ගේ බුද්ධ කියන වචනේ පවා අහන්න ලැබෙන එක ඉතාම දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක්, බණපදයක් අහන්න ලැබෙන වෙලාවේ ඔබ ලෝකේ කොහේ හිටියත් ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අප්‍රමාදී වෙන්න, සද්ධාව දියුණු කරගන්න, සීල් ගුණ දහම් රකින්න, අපාය බය දකින්න, මරණ සතිය වඩන්න, අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් ඔබ හැම දිනාටම අද මේ කල්ප විග්‍රහයත් එක්ක 820 බුදුවරු, 220 බුදුහාඳුරෝ, සත්බුදුවරු, ඒ වගේ මහා කල්පයේ තුල බුදුවරුන්ගේ පහළ වෙච්ච ආකාරයේ බුද්ධ ශූන්‍ය කල්පවල ස්වභාවයත් සංසාර බයත් ගැනයි ඔබට මේ දේශනාවේදී විස්තර කරලා දුන්නේ. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වීරිය, නුවණ, ශක්තිය, හැකියාව, වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ලක්වාසී, ලෝවාසී ඔබ හැම දිනාටමත් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වන්දනා කරගන්න හැම දිනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකි. ඒ සඳහා විමසීම් 077912 4715 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකි. සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන්

0: පින්වත පව් කරන්නා මෙලවත් වෙනවා. ඒ වගේම පරලවත් වෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වග්ගය
1: සුදින ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිලි ගුවන් විදුලියයි.

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවල්
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: මල් රේණු, මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිත මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. ඒ වගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ ආනුභාවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදුල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නම් නොසලකයි ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යම්

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්

0: ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: ගුවන් විදුලි
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

0: පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවක්
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නම් නොසලකයි ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යම්කෝ
1: සුදිලේ ගුවන් විදුලියයි.

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවිය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ආසමිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: පින්දට. අනුන්ගේ රළුපරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.
1: සොතිර කුමාර පෙතලිය.

0: ප්‍රාණඝාතාදි පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවිය යුතුය.
1: සොතිර කුමාර පෙතලියා.

0: ഉപമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നുസലകിൽ മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നുപമാ ഊവോ നുമെരെ പമാ ഊവോ മലവു വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗ
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදුල ගුවන් විදුලිය.
3: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: අතයි 30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබාදෝ ඨානසෝ පටිප්පස්ස.
2: බෝමලුව ඇමලීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ, පිරිසිදු පුද්ගලයෙකු වේවි, වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ, ශෝක නොදැනී, චිත්ත පීඩා දැවිලි නොවේ, කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ, විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදී, දද රෝග නොසෑදී, සරව ගලන රෝග නොසෑදී, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත් වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත් වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධිසම්මාජ්ජක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පන් ලැබේ, උසස් කුලයකම ඉපදේ, මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ, ආරෝහ පරිණාහ දේහයක් ලැබේ, පිරිපුන් අවයව ඇත්තෙක් වේ, විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ, රන්වන් පාට දේහයක් ලැබේ, මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ, සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ, සිරුරේ දැලිකුණු නොතැවරේ, අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ, සිරුරෙන් දහඩිය නොවැගිරේ, කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ, සතුරන් නැත්තෙක් බවටද පත්වේ, නුවඩු භෝග සම්පත් ලැබේ, ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සුරුන්ගෙන් බියක් නොවේ, තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ, අකල් මරණයන්ට පත් නොවේ, සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ, මහා යසස් ඇත්තෙක් බවට පත් වේ, අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින, බෝධින් වහන්සේ වැඩ සිටින බෝ මළුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසුදු කරගෙන බෝමලුව පිරිසුදු කරන්න.
3: සොතිර කුවන් පෙතලිය.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

සංසාර සාගරයෙන් අලස නොවි ඈතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුනැබැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරමින් ධම්මපදය යමකෝ.

පුදුමග තෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වත මහා ගංවතුරක් නිදිගත්ත ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇතිවෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුත්මහ කුවන් පෙතලිය.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවල.
1: සුදිල ගුවන් විදුලිය.
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රීතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දියපිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුවෝ ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පින්වතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා, දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා, ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින් උතුණි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම, දකින හැමදේම පින්වතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින් උතුණේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ

පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පඬිත වග්ගය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila.radio.lk අරහා මුළු ලොවටම

0: පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකවර
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසිලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලාගියාක් බඳුය.

ගීතය සෑම දෙනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අප හා සම්බන්ධ විය හැකි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය උප්පවග්ගය.
1: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුවෝ කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුවෝ මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළිඳවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම් නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: சுதிலே குவன் விதுலிய
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත, ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.
1: සුතිර කුවන් පෙතලිය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි. අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්.

පාඩුවනේ දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 6 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුලගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුව ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, එය පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: තමන්ගේ වැඩමින්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මාකීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 90ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

තු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම්මු බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පාත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ ධම්මපදය යමකව.
1: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වරපුතේ සඳහන් වන්නේ පින්වුතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

අපි මේ වෙලාවේ සූදානම් වෙනවා. 1975 වර්ෂයේ අප්‍රේල් 4 වෙනිදා තරංගා සිංහල චිත්‍රපටිය තිරගත වුණා. එහි සුඳුරු ලස්සන ගීතයක් තමයි තෝරාගත්තේ. මේ තරංගා චිත්‍රපටියේ කතාව දෙබස් නිෂ්පාදනය සේන දයානන්දයන් සිදු කළ අතර තිර රචනය අධ්‍යක්ෂණය සිද්ධ කළේ සුමිත් අමරසිංහ මහත්මයා. සංගීතයේ අධ්‍යක්ෂණය කළේ ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන මහත්මයා. ගීතන නිර්මාණය කළේ WD අමරදේව සූරීන්. ගීත ප්‍රබන්ධ සිද්ධ කළා මහාචාර්ය සුනිල් ආර්යරත්න, ධර්මශ්‍රී ගමගේ සිරිල් රත්නවීර කියන අපේ ශිල්පීන්. මේ ගීතය ගායනා කළේ එදා HR ජෝතිපාල ගායන ශිල්පියා සමග ශ්‍රීමති තිලකරත්න ශිල්පිනිය. ඇත්තටම දයාබ රසනනි, අපි මේ ගීතයේ මුල් ගීතය ඔබ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට උත්සාහ ගත්තා. නමුත් එහි තිබෙන අපහැදිලිතා, ඒ වගේම ඔබේ ශ්‍රවණයට බාධා සිද්ධ වෙන නිසා ඒ මුල් ගීතය අපිට ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කනගාටු වෙනවා. ඒ පිළිබඳව අපි මේ ගීතය නව සංගීතය අනුව ගායනා කරනු ලබනවා මෑත යුගයේදී. ඒ ගීතය තමයි මේ ඔබේ සවන්පත් අතරට දැන් ගුවනට නැංවෙන්නේ තරංගා චිත්‍රපටියෙන්.

සැනකෙළිය කියලා මා සඳහන් කරන්නේ 1974 වර්ෂයේ නොවැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකාවේදී තිරගත වුණු අපේ සිංහල චිත්‍රපටියක්. සැනකෙළිය චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සිද්ධ කළේ විමලදාස පෙරේරා මහත්මයා. සංගීත අධ්‍යක්ෂණය ප්‍රැක්ටික් දෙනිපිටිය මහත්මයා. මෙහි ගීත රචනා කළේ සුප්‍රකට ගීත රචකයෙකු, කවියෙකු, ගුවන්විදුලි නිෂ්පාදකවරයෙකු සේම සෑම අතකින්ම හැකියා දක්ෂතා රාශියකින් ප්‍රතිභාපූර්ණත්වය තමන්ගේ විදහාපෑ කරුණාරත්න අභිෂේකර සූරීන්. සැනකෙළිය චිත්‍රපටියේ රංගනයෙන් ප්‍රධාන වශයෙන් දායක වුණා ගාමිණි පොන්සේකා මහතා සහ ෆරිනා ලායි මහත්මිය. හොඳයි, මේ චිත්‍රපටියේ ජනප්‍රියම ගීතයක් තමයි ඔබේ රසවින්දනය සඳහා මේ මොහොතේ තෝරාගනු ලැබුවේ. ගීතය ගායනා කරන්නේ මිල්ටන් මල්ලෝ ආරච්චි සමඟ ඉන්ද්‍රාණී පෙරේරා ගායන ශිල්පිනිය.

ශ්‍රී ලංකාවේ 1956 කියලා සඳහන් කරන වර්ෂය විවිධ ආකාරයෙන් වැදගත් වෙනවා. බොහෝ දේ ලංකාවේ සිදු වුණු වසර බවට මේ 1956 වර්ෂය පත් වෙලා තියෙනවා. ඉතින් මා ඔබට මීළඟට තෝරාගත්තු ගීතය සඳහාත් 1956 බොහොම වැදගත් වෙන කාරණයක් බවට පත් වී තිබෙනවා. 1956 අපේ රටේ මහා දේශපාලන පෙරළියක් ඇති වුණා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ආගමනය සමග සිංහල බෞද්ධ ප්‍රබෝධයක් එකල ඇති වුණා. එතෙක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය 1956 දී ආසන 8කට බැසීම සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය මුල්කොට ගනිමින් මහජන එක්සත් පෙරමුණ 1956 බලයට පත් වුණා. මේ දේශපාලන සිදුවීම් පිළිබඳව තවදුරටත් මෙහිදී කතා කරන්න යෑම සුදුසු නෑ. නමුත් 1956 අපට නාට්‍ය කලාවක් බිහිකර දුන් මනමේ නාටකය හා එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන්ගේ එම ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රථම සිංහල කලාත්මක චිත්‍රපටය වූ රේඛාව රිදීතිරියට නැගුණේත් 1956. මහගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව නිකුත් වුණේත් 1956. නිදහස් සිංහල පද්‍ය කාව්‍යයේ පෙරලියක් ඇති කළ සිරි ගුණසිංහයන්ගේ මස්ලේ ඇට නැති කාව්‍ය සංග්‍රහය බිහි වුණේත් 1956. 1956 සිදු වූ හොඳ මෙන්ම නරකද තියෙනවා. අපි ඒවා මෙතෙන්දී කතා කරන්න යන්නේ නැහැ. 1956 දී රිදීතිරියට නැගුණු රේඛාව චිත්‍රපටිය ශ්‍රී ලාංකික ඔබ අප කාටත් ඉතාමත් වැදගත් සිනමා සිත්තමක් බවට පත් වුණා. මා මීළඟට තෝරාගත්තු ගීතයට මෙන්න මේ රේඛාව චිත්‍රපටිය සම්බන්ධයි. රේඛාව චිත්‍රපටියේ බොහොම මිහිරි රස පිරි ගීතයකුයි මීළඟට ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ. මේ ගීතයේ ගීපද මාලාව අසිරිමත් අනුකරණ බවින් මිදී තියෙනවා. ඔබ දන්නවා ඒ කාලේ බොහෝ අපේ පැරණි ගීත රචනා වුණේ හින්දි තනු වලට අනුව. කවියකු ගීපද රචකෙකු මවිත කරවන තරමටම මේ ගීතය නිර්මාණාත්මකයි. රේඛාව චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමා මහගුරු ලෙස්ටර් ජේම් පීරිස් මහතා. මෙහි අයිරාංගනී සේරසිංහ, ඩී.ආර්. නානායක්කාර, ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය, ශේෂා පලිහක්කාර වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රඟපෑමෙන් දායක වුණා. සිනමා උළෙලකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මුල්ම චිත්‍රපටියත් රේඛාව බවට පත් වුණා. මේ චිත්‍රපටියේ සියලුම ගීත රචනා කළේ ප්‍රවීණ සිංහල කවියෙකු වූ මර්සලින් ජයකුඩිවීතුමා. පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිනමා සිත්තමකට ගීත රචනා කළ ප්‍රථම අවස්ථාවත් මේ බොහොට පත් වුණා. මෙහි ගීත සියල්ලක්ම තරු නිර්මාණය කළේ සිංහල සාහිත්‍ය ශිෂ්‍යයට විශාල සේවයක් සිදු කළ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන්ගේ සිංහල ගීත භාරත සිංහල ගීත භාරතීය සංස්කෘතිය මුදවා ගැනීම සඳහා ඔහු සිංහල ගීත සාහිත්‍යයට කළ මෙහෙය අනන්තයි අපමණයි. මා තෝරාගත් ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර. ඇගේ හඬ යුග යුග බැඳි සියුම් මිහිරි දෙසවන් පිනවන හඬක් බවට පත් වී තිබෙනවා. දිගුපද පෙළක් සහිත මෙම ගීතය ළමා ගීතයක් වගේ කියලාත් වේලාවකට අපිට හිතෙනවා. සජීවී රූප අප මනස තුල මවා පානවා. වලා පිළින් සැදී මුතු කුඩයක් යට මහසයුර තරංග නගමින් නැග බැස යයි. සිහින් දොරක් ඇති බෙල්ලෙකුගේ කටුවක් තුල මුතු ඇටයක් සීරුවෙන් සැදේ. එහෙම කීම අපූර්ව ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ ලක්ෂණය විදහා පාන්නක්. අපේ සවන් පරවන රැල්ලට ලියවෙන ගැයෙන ගී ඇති වත්මන් සමාජයේ
මේ ගීතය ශ්‍රවණය කරලා ස්වභාවිත ගීය කුමක්ද කියන යන කාරණාව ඔබටම තේරුම් ගන්නට හැකියාව ලැබෙයි. පදවල සංගීතය ගායනය අපූර්වත්වය තුලින් ඔබේ වින්දනය උසස් කරාවි. හොඳයි, එහෙමනම් මේ මීරු ගීතය අපි ශ්‍රවණය කරමු. ගීපද මස්ලින් ජයකුඩි පියතුමා, තනුව හා සංගීත නිර්මාණය සුනිල් සාන්තයා, ගායනය ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර හෙවත් ඉන්ද්‍රාණී සේනාරත්න, සුදුසඳ නාල මත ඔපියන

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරන තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපිදලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකෙලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා, 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තෞතිසා දෙව්ලොව දෙවිමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුවෙන්. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළින් පින්තුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවා නම්, සිත සකස් කරගෙන, සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා.

කතා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සකංස මජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සේ බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනි, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මී මැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සරව ගලන රෝග නොසෑදේ, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාජ්ජක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජ්ජුරුවන්ගෙන්, සුරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධීන් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසුදු කරගෙන බෝමලුව පිරිසුදු කරන්න.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.